0: For music, culture and community news, listen to 4EB FM 98.1, a multi-language station for a multicultural Queensland.
1: Next, the Sri Lankan program.
2: 98.1 FM, 4EB, sharing the world with you.
1: Next, the Sri Lankan program.
3: FM Taranga, 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: මේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල වැඩසටහන සමගිනුයි. අදත් මේ ශීත ඍතුවේ හරිම ලස්සන ඉරිදා දිනයක්. මට හිතෙන්නේ ශීත ඍතුවේ දවස් ගත්තාම මේ අපි ක්වීන්ස්ලන්තේ වාසය කරන හින්දා මට හිතෙන්නේ ඔබත් ඒක දැකලා ඇති. ශීත ඍතුවේ අහස හරිමම නිල් පාටයි. අපි සාමාන්‍යයෙන් දකින්නට වැඩිය හරිමම ලස්සන නිල් පාට අහසක් තියෙන. ඉතින් ඒ අහස නිල් පාටත් එක්ක සියලුම දේ අපි වටේ දකින ගස් කොළන් දීප්තිමත්ව පේනවා. ඉතින් අන්න ඒ වගේ දීප්තිමත් ඉරිදා දිනයක් තමයි මේ. ඉතින් ඔබේ ආලින්දයට පැමිණෙනවා අපි 4EB කණ්ඩායම සුපුරුදු පරිදි. අද වැඩසටහන රැගෙන එන්න මැදිරියේ ඉන්නවා දාර්ශික කොග්ගල හේවා සමගින් මම අනුරාධා හිමාය. ඒත් එක්කම අපිට තාක්ෂණින් සහයෝගය ලබා දෙන්න එකතු වෙනවා බුද්ධික ගමගේ. ආයුබෝවන් දාර්ශික.
1: ආයුබෝවන් හිමාය. ආයුබෝවන් බුද්ධික.
2: ආයුබෝවන් දාර්ශික. ආයුබෝවන් හිමාය.
0: ඔව් ඉතින් ආයුබෝවන්. මට හිතෙන්නේ අද විශේෂ වැඩසටහනක් තමයි අපි කරන්නේ. විශේෂත්වය මොකක්ද කියලා මට හිතෙන වැඩසටහන පුරාවටම ඔබට අහන්න පුළුවන් වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ වැඩසටහන ඔබට ලයිව් දැක ගන්නත් පුළුවන්. අපිව ඇහෙනවා විතරක් නෙමෙයිනේ, දැන් අපිව පේනවත්නේ. ඉතින් අපේ ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබ ෆේස්බුක් පිටුවට 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමේ ෆේස්බුක් පිටුවට ගියොත් එහෙම අපිව ලයිව් දැක ගන්නත් පුළුවන්. අද මං කිව්වා විශේෂ වැඩසටහනක් කියලා. අද වැඩසටහනේ විශේෂ ආරාධිත අමුත්ත තමයි දර්ශික. දර්ශිකට මට හිතෙන්නේ හරිමම වෙනස් කාර්යයක් තමයි අද කරන්නට තියෙන්නේ. මොකද හැමදාමත්ම කරේ සාමාන්‍යයෙන් අපි මැදිරියට පැමිණෙන ආරාධිත අමුත්තන්ව අපි සංවාදයකට එකතු කරගත්ත මිසක්කා ඔබට සංවාදයකට එකතු වෙන්න අවස්ථාවක් මට හිතෙන්නේ හම්බෙලාම නැද්ද මන් දන්නේ නෑ දාශිකනේ. අපි ඉතින් අපි ඉන්නෙම අනිත් පැත්තනේ.
1: ඔව් මම හිතන්නේ හිමාය මේ ඇත්තම බොහොම කෘතඥ පූර්වක ඒ ආරාධනය පිළිගන්නවා. නමුත් මම හිතන්නේ අපි අර අපි හැමදාමත් ඉරිදා උදෑසනට උදෑසන 9ට ඒ වගේම බදාදා රාත්‍රී 9ට අරුණැල්ලෙන් සඳැල්ලෙන් අපි ඔබේ නිවසට ගොඩවදිනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබ කිව්වා වගේ අපි අපේ සමාජ මාධ්‍ය හරහා ෆේස්බුක් හරහා අපි ඔබත් සමග එකතු වෙනවා. ඉතින් මේ වගේ විවිධ වැඩ කටයුතු රාශියක් අපි අපේ ප්‍රජාව විශේෂයෙන් අපි කියන්නේ ප්‍රජාවේ හඬ ශ්‍රී ලංකේ the voice that binds the Sri Lankan community in Brisbane කියන එක. ඉතින් බ්‍රිස්බන් ශ්‍රී ලාංකීය ප්‍රජාව එකට බැඳ තබන ශ්‍රී ලාංකීය ඔබේම ගුවන් විදුලිය විදියට අපි මම හිතන්නේ තවත් විශේෂ ඉදිරි පියවරක් ඊළඟ සතියේදී තබන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අපේ ජනතාවට, අපේ සහෘදයන්ට, ශ්‍රී ලාංකීය ජනතාවට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියානුවන්ටත් වඩාත් සමීප වීමේ අරමුණ ඇතුව. ඉතින් පොඩ්ඩක් අපි ඒ ටික ටිකක් රහංගල තියාගමු හිමාය. මේ කොමුණත් ඉතින් අපි හිතුවා අද දවසේ ටිකක් කතා කරන්නේ ගැන. ඒ වගේම තමයි අද මැයි මාසයේ 24 වෙනිදා හිමාය ඔබ කිව්වා වගේ ඇත්තටම අර ශීත ඍතුවට අපි ලං වෙමින් ඉන්නේ. ඇත්තටම මේ හරිම සීතල සහ බ්‍රිස්බන් වල කාලගුණය අර ප්‍රෙඩික් කරන්න නැත්තම් පුරෝකථනය කරන්න අපහසු තත්වයේ කාලගුණික විපර්යාස. මම දැක්කා මේ අලුත්ම වார்த்தාවක් කියන ඊළඟ සතියේ ආයි පාරක් දිග වැස්සක් එන්න තියෙනවා කියලා. ඉතින් අර සීතල තියෙනවා එක පැත්තකින්, වැස්ස තියෙනවා තව පැත්තකින්, සමහරවිට රාත්‍රියට බොහොම රස්නයක් තියෙනවා. ඉතින් මේ වගේ අර කාලගුණික විපර්යාසත් එක්කම අපේ ඉදිරි සතියත් පටන් අරගෙන වෙනස් වෙන්නට යන දේවල් කීපයක් ගැනත් ඔබ හමුවේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ඔය ඒත් එක්කම දාශික මතක් කරන්න ඕනේ ඔබට මතක ඇති ගිය සතියේ බදාදා උදේ පාන්දරම අපේ WhatsApp කණ්ඩායම් වලට 4EB අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ WhatsApp කණ්ඩායම් වලට බුද්ධික උදේම මෙසේජ් එකක් එවුවා බදාදා. මේ මාසේ 20 වෙනි බදාදා. ඒකේ තිබ්බේ Happy Volunteers Day Everyone කියලා. ඉතින් අපි වොලන්ටියර්ස්ලානේ. ඉතින් සමහර මට හිතෙන්නේ අපිව 4EB කණ්ඩායම විදිහට නොහඳුනන වෙන ස්ටේට් එකකින් හරි වෙන රටකින් හරි ආපු කෙනෙක්ට අපි හඳුන්වා දුන්නහම අපිව අපි සහභාගී වෙන ඉවෙන්ට්ස් වලදී ඒ වගේ තැන්වලදී අපිව හඳුන්වා දුන්නහම මේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ සමහරලාට අපි වොලන්ටියර්ස්ලා කියලා. මොකද අපි ෆුල් ටයිම් ජොබ් එකක් වගේ දෙයක්ම වොලන්ටියර්ලි කරන හින්දා. ඉතින් බුද්ධික ඒක මතක් කරාට බොහොමත්ම ස්තුතියි. මට හිතෙන්නේ ඔබටත් ඒක ගැන අදහසක් බෙදා ගන්නට මේ පුළුවන් මේ වෙලාවේ.
2: නෑ ඒකම තමයි හිමාය. මේ අපි ඊයේ හවස සහභාගී වුණා වැඩසටහනකට අපේ සිංහල සංගමය විසින් සංවිධානය කරපු. එතනදිත් සිංහල සංගමේ සභාපති චානක කියපු දෙයක් තමයි මේ ඊළඟ ජෙනරේෂන් වලට ඊළඟ පරම්පරාවන් වලදී මේ වොලන්ටරිසම් කියන එක පිළිබඳව අපි කොහොමද ඔවුන්ව දිරිමත් කරන්නේ, කොහොමද ඔවුන්ව උනන්දු කරන්නේ කියන එක පිළිබඳ යම් කිසි කතාබහක් තියෙනවා කියන එකම තමයි. ඉතින් මොකද ඒක ජෙනරේෂන් බයි ජෙනරේෂන් එන එකක් මං හිතන්නේ. ඉතින් මේ වර්තමානයේ සහ මේ තාක්ෂණය සහ සමාජ මාධ්‍යත් එක්ක ඉන්න නව පරම්පරාව මේ වගේ කර්තව්‍යන් වලදී ඒකට කොච්චර කමිටෙඩ්ද කියන සම්බන්ධයෙන් මේක අපේ නිකම් පොදු පෞද්ගලික කතාබහක් විතරයි. නමුත් ඒක අපි මං හිතන්නේ ඉදිරියේදී බලමු කොහොමද අපේ නව පරම්පරාව මේවත් සමග එකතු වෙන්නත් වැල් බැඳගන්නේ කියන දේ.
0: ඕ ඒත් එක්කම බුද්ධික මට හිතෙන්නේ අපි මේ වොලන්ටියර්ස් ඩේ එක ගැන කතා කරපු හින්දා අර ඔබ කිව්ව දේ අපි අපේ දැන් අර අපිට සමහල්ලාවට අපි හිතාගෙන ඉන්නවනේ අපි තමයි මේ ක්‍රවුඩ් එකේ ඉන්න තරුණමය කියලා. දැන් අපි තරුණමය නෙමෙයි, අර අපි ඒ කාලේ කියන්නේ අපි පොඩි කාලේ තමයි ඇත්තටම මේ වචනේ ඉන්නකොට කිව්වේ අනේ ඒගොල්ලෝ ටිකක් වයසයි ඒ හින්දා තමයි ඔහොම කියන්නේ කියලා. අපි තමයි දැන් ඒ ජෙනරේෂන් එක. ඒක හරිම පැහැදිලි වෙනවා මේ විශේෂයෙන්ම මේ වොලන්ටියර් වගේ දේවල් කතාවේදී. දැන් මම කරන රැකියාවේ ඇතුළතත් මම සමහර සර්විස් රෝල්ස් කරනවා. ඒව ඇතුලේ අලුත් ජෙනරේෂන් එකේ කියන්නේ ටිකක් තරුණ වයසේ අවුරුදු 25ට වගේ අඩු පිරිසගේ අදහස් අපේ ටයිම් එකට වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක මුදල් වලින් තමයි වැලියු වෙන්න ඕනේ කියලා. මට හිතෙනවා අපි වොලන්ටියර් කරන කිසිම කෙනෙක් හිතන්නේ නැහැ නේ අපේ ටයිම් එකට වැලියු එකක් නැහැ කියලා. අපිත් වැලියු එකක් තමයි දෙන්නේ. ඒක මුදල්මය නෙමෙයි. ඒක තමයි මට හිතෙන්නේ අර වොලන්ටියර් කරනවා වොලන්ටියරිසම් කියන එකේ ලස්සන.
1: ඔව් හිමයි. මම හිතන්නේ තව දෙයක් එකතු කරන්න ඕනේ බුද්ධි කියවගේ. දැන් ගිය බදාදාව වොලන්ටියර් ඩේ එක වගේම අතන මේ වීක් එක, ඒ කියන්නේ 18 වෙනිදා ඉඳන් අද වෙනකන් 24 වෙනිදා දක්වා වන සතිය ජාතික වොලන්ටියර් වීක්. අතන මෙවර තේමා වෙන්නේ your year to volunteer කියන එක. ඉතින් මම හිතන්නේ මේ තේමා වෙනුත් කියනවා අතනම මේ සෑම කෙනෙකුටම මේ ස්වේච්ඡා කටයුතු සඳහා මේක දැන් විවිධ අපි සමාජට අපි මාධ්‍ය මෙහෙවරක යෙදෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සංස්කෘතික මේ වශයෙන් වෙන වොලන්ටියරිසම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඕනෑම ආකාරයේ ස්වේච්ඡාවෙන් Taman වෙනත් ප්‍රජා කොට්ටාශයක් හෝ එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමකට යම් කිසි වැලියු එකක් එකතු කරන්න. ඒක ඔබ කිව්ව වගේ සමහර වෙලාවට මුදල්මය වටින කමක් නෙමෙයි. අපි අතින් මුදල් අපි විතරක් නෙමෙයි, ඕනම කෙනෙක් ඒ වොලන්ටියර් කෙනෙක් අතින් මුදල් වියදම් කරගෙන මම හිතන්නේ සමාජයේ අනිකුත් ප්‍රජාවන් සහ කණ්ඩායම් වෙත යමගේ එකතු කිරීමක් එකතු කරන්නට දරන උත්සාහයක්. ඉතින් මං හිතන්නේ වොලන්ටියර් වීක් එක ඇතුලේ වොලන්ටියර්ස්ලා විදියට අපි සමහර වෙලාවට බුද්ධික අවුරුදු 5ක් නැත්තම් 10ක් වෙන්නට පුළුවන් මේ කාර්යයත් එක්ක. හැබැයි ෆෝයිබි ගුවන්විදුලි කියන්නේ අවුරුදු 46ක් 46 plus. ඇත්තටම අවුරුදු 46කුත් මාස ගණනාවක් තිස්සේ අර අඩු පහසුකම් මැද සමහර වෙලාවට මෙච්චර දියුණු මේ පරිගණක එහෙම තාක්ෂණයක් නෙමේ. අර ලංකාවේ නිවුස් කියන්න ඕන නම් පත්තරේ ගෙනෙල්ලා ඒ පත්තරේ එන්න මදනේ. මේ හරි අපූරු සිද්ධිදාමයන් සහ කතා තියෙනවා මේ ආශ්‍රිත
2: අතීතයක් තියෙන සුන්දර අතීතයක් තියෙනවා. ඔය දර්ශක කියාගෙන ඉද්දි මට මතක් වුණේ දැන් වොලන්ටරිසම් කියන එක ඔස්ට්‍රේලියාව ගත්තොත් එහෙම ඒක ඉතාමත් විශාල දෙයක්. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු රජය පවා ඒක ඇගීමට ලක් කරනවා වොලන්ටරිසම්. ඒ කියන්නේ දැන් අපි මේ කරන අපේ කමියුනිටි වැඩවලට අමතරව දැන් ඔස්ට්‍රේලියාව වශයෙන් ගත්තොත් එහෙම සර්ෆ් ලයිෆ් සර්වින්, ඒක කියන්නේ තනිකරම වොලන්ටරි ඕර්ගනයිසේෂන් එකක්. ඉතින් ඒකේ ඔවුන්ව කොතරම් ඇගීමට ලක් වෙනවද කියනවනම් මොකද ඔවුන් ඒ කරන කමිට්මන්ට් එක. ඒ කියන්නේ තමන්ගේ දවසේ පැය ගාණක් මුහුදු තීරයට ගිහිල්ලා එතකොට තවත් කෙනෙක්ගේ ජීවිත බේරා ගන්නවා කියන. ඊට පස්සේ රෝයල් ෆ්ලයින් ඩොක්ටර්ස් එහෙම ගත්තාම ඒ කියන්නේ හැම වෘත්තියකම හැමෝම තම තමන්ට පුළුවන් විදිහෙන් තමන්ගේ දැනුම සහ තමන්ගේ ස්කිල් එක සමාජයට ඒ අවශ්‍ය තැන්වලට ලබා දීම තුළින් ලබන තෘප්තිය මං හිතන්නේ මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඉතාමත් විශාල ලෙස ඇගීමට ලක් කරනවා. ඉතින් මං හිතන්නේ අපිත් අපිට පුළුවන් විදිහට මේ කරන්නෙත් ඒකමම තමයි.
1: ඔව් ඉතින් අර මේ මං අර වොලන්ටියරින් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියට ගිහිල්ලා ඉන්නේ මේ බුද්ධික. ඇත්තටම මේ හරි අපූර්ව වාක්‍යයක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මේ වාක්‍යයේ විදිහටම කියවනම් This year is a moment to thank those who already give their time and to invite others to discover how volunteering can create connection, purpose, and lasting positive change. Mahithani me wachana thuna hari wedagath. Connection, purpose, and lasting positive change. Ithin ara palaweni kalle connection kiyana eka athule man hithanne api apita puluwan uparima avasthawak uparima sewawak karannata balaapuruth wenna tikak wedipura katha karapu hinda buddhik apita geethayakata yomu wenna puluwan ehema
0: dimai man hithanne dashika api geethayakata yomu wela tawat man hithanne ape ada dawaseema katha baha me volunteer ek haraha ena ap mokada api 4EB kandayama volunteers lage sadunu kandayamak ne saha darshikage sewawan saha ape idiri weda katiyutu me siyalu දේවල් මේ වොලන්ටිය කියන තේමාව යන්ට තේම තමයි යන්නේ. ඉතින් අපි තවදුරටත් කතා කරමු පළවෙනි ගීතයට දැන් යමු.

0: උදාශික දැන් අපි මේ වොලන්ටියරිසම් ගැන කතා කරලා හිටියා. මොකද මේ වොලන්ටියර් ඩේ එක තිබ්බා පහුගිය බදාදා. ඒත් එක්කම දැන් අපි මේ ගෙවන්නේ වොලන්ටියර් වීක් එක. ඔබ හරිම ලස්සන දෙයක් ඉස්සෙල්ලා අපි කතාබහේදී එකතු කරා. මේ ෆොයිබී කියන ආයතනයක් විදිහට ගත්තාම, ශ්‍රී ලාංකික කණ්ඩායම විදිහට ගත්තාමත් ඒක මේ අවුරුදු 46කට වඩා වැඩි වයසක් තියෙන වොලන්ටියර් කණ්ඩායමක්. ඉතින් මට හිතෙන්නේ මේ 4EB අපි අද ඉන්න මැදිරියට දස දස ගණනින් පිරිස ඇවිත් යන්න ඇති. ඒ කියන්නේ වොලන්ටියර් කරන අය, ආරාධිත අමුත්තන්, විශේෂ ආරාධිත අමුත්තන්, දූදරුවන්, මේ වගේ අර අර අපි අර අර අපි මේ ඇවිදින්නේ අපේ මුතුන් මිත්තන් ඇවිද්ද මාර්ගයමයි කියලා. අර සමහර අපි ලංකාවේ අදී මට මතකයි සමහර තැන්වල ඒව ගහලා තියෙනවා. ඒව දැක්කහම ඇත්තටම ඒ වෙලාවල් වලට හිතිලා තියෙනවා. මේ කියන්නේ අපි මේ ගෙනියන්නේ ලෙගසි එකක් නේද කියලා. ඉතින් අද ඒ වෙනකොට අපි අලුත් පුරුකක් විතරයි. අර දන්වැලේ එක පුරුකක් තමයි අපි අද ඉන්න කණ්ඩායම. අර ඔබ කිව්වා වගේ එදා ඒ දන්වැල කඩන්නේ නැතුව අපි ඒකට තවත් ලස්සන පුරුකක් එකතු කිරීම තමයි අපේ වගකීම සහ අපේ යුතුකම. ඒත් එක්කම අපිට පස්සේ එන ජෙනරේෂන් එකටත් ඒ දන්වැලට එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙන එක සහ ඒ දන්වැලට ඔවුන් කැමති විදිහට ඒකට ලස්සන පුරුකක් එකතු කරන්නටත් අවස්ථාව සැලසීම තමයි අද දන්වැලේ පුරුක් විදිහට අපිට කරන්නට තියෙන කාර්යභාරය.
1: ඔහිමයි මං හිතන්නේ අපි ඔබ ඒ කියපු දන්වැලේ අර ආරම්භක පුරුක් මං හිතන්නේ ඒ ඔබ කිව්වාගේ තියපු ලෙගසි එක. එහෙම නැත්නම් ඒ ගත්ත උත්සාහය දැන් ආයතනයක් ප්‍රජා ආයතනයක් විදියට, එහෙම නැත්නම් වොලන්ටියර් ස්ලග්ගින් සැදුම්ලත් ආයතනයක් විදියට අවුරුදු 46ක් පවතිලා යනවා කියන එක මම හිතන්නේ ලේසි පහසුකාරයක් නෙමෙයි. දැන් මේක අර බුද්ධික කලින් කිව්වා වගේ වසරකට වැඩසටහන් 104ක්, හැම සතියකටම වැඩසටහන් දෙකක්. ඊට පස්සේ තුනේ මේ වැඩසටහනක පැයක වැඩසටහනක් වෙනුවෙන් කාලය මිඩංගු කරනවා කියන්නේ අර දැන් අලුත් සමාජයක්, එතකොට අලුත් වටපිටාවක්, බොහෝ දෙනෙකුට අලුත් රටක්. එතකොට මේ තියෙන සෑම අභියෝගයක් හමුවෙම දැන් අපි අර ලංකාවේ ඉන්නකොට අපිට තියෙනවානේ පොඩි සපෝට් සිස්ටම් එකක්. අපිට අල්ලපු ගෙදරගෙන ආවිල සමාල්ලාට උදව් කරනවා, පවුලේ ඉන්න නෑදෑ හිත මිත්‍රාදීන් උදව් කරනවා. මෙහෙත් උදව් නොකරනවා නෙමෙයි, නමුත් අපි අර අපිට තියෙන තනියෙන් අපිට කරගන්නට අවශ්‍ය වෙන වැඩ ප්‍රමාණය විශාලයි. ඉතින් මේ හැම දෙයක් ඇතුළෙම සමහර වෙලාවට තමන්ගේ පවුල්වල නඩත්තු කිරීම කරන ගමන්, සමහර කෙනෙකුට රටේ ස්ථාවර වෙන්න අදාළ ඒ වීසා වගේ දේවල් වලට වැඩ කරන ගමන්, එමෙ නැත්නම් අධ්‍යාපන කටයුතු කරන ගමන්. එතකොට දැන් මේ කිසිම කෙනෙකුගේ මට තේරෙන විදිහට අර පළවෙනි පරමාර්ථය තමන්ගේ රැකියාව කරන වගේ මේ ගුවන් විදුලිය හෝ ප්‍රජා කටයුතු කරන එක නෙමෙයි. නමුත් මට හිතුනේ අර සමහර වෙලාවට ඒ තමන්ගේ අර අපි කියන්නේ අර බතසරි කරන ජීවිකාව වගේ ඒහා ඒකට දෙන මහන්සිය, ඒකට දෙන ඇටෙන්ෂන් එකට හා සමාන ඇටෙන්ෂන් එකක් මං හිතන්නේ අපි දකිනවා හැම වොලන්ටියර් කෙනෙක්ම දෙනවා කියන එක. ඉතින් අර ඒකයි අපි කියන්නේ දැන් ෆෝබියක විතරක් නෙමෙයි, ක්වීන්ස්ලන්තය තුළ සහ විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ වුණත් වෙනත් ඕන ප්‍රාන්තයක වුණත් මේ ක්‍රියාත්මක වෙන ඕනෑම ප්‍රජා සංවිධානයක ප්‍රජා සමාජිකයෙක් කියන්නේ ඇත්තටම අර සමහර වෙලාවට තව ඔහුට අර ඒ ප්‍රජා ජීවිතයක් තියෙනවා කියන එක මට හිතෙන්නේ. ඒ ප්‍රජා ජීවිතය ඇතුළේ සමහර වෙලාවට හරි අභියෝගාත්මක අවස්ථාවන් ගණනාවක් පසු කරමින් එනවා. දැන් කාලය, රැකියාව වගේ දේවල් වල තියෙන අභියෝග, පවුලේ තමන්ගේ පවුලේ සමාජිකයන් එක්ක ඉන්න තියෙන කාලය, ඉතින් මේ හැම එකක්ම කැප කරලා ආපු ගමනක්. ඉතින් මට හිතෙන අර ඔබ කිව්ව කරුණ බුද්ධික දැන් ඊළඟ පරම්පරාවට දැන් අපි අර අපි සම්වෙලා හැම වෙලාවෙම සමාජලාට හිතනවානේ අපිට මේකෙන් දැන් සමහර කෙනෙක් ඇත්තම අපෙනුත් අහලා තියෙනවා සමාජලාට දැන් ඔබට මුදලක් ගෙවනවාද කියලා. ඉතින් ඇත්තටම දැන් මුදලක් ගෙවනවට වඩා මං හිතන්නේ අපි ඒකෙන් ලබන තෘප්තිය සහ ඒකෙන් ලබන අර අපි අර වොලන්ටියර් වීක් එකේ තිබ්බ ඒ කරුණු තුන, කනෙක්ෂන්, පර්පස් ඇන් අපි ඒ කරන්නට උත්සාහ කරන කාර්ය අනිත් කෙනත් එක්ක, විශේෂයෙන් මේ අනිත් කෙනත් එක්ක සම්බන්ධ වීමේදී අපේ දේවල් බෙදා හදා ගනිද්දී ඒ ලැබෙන අපිට ලැබෙන ආත්ම තෘප්තිය මං හිතන්නේ තව අවුරුදු ගානකට ඒක කරගෙන යන්නට අවශ්‍ය කරන අර ඉන්ධන ටික සපයනවා කියලා තමයි මට හිතෙන්නේ බුද්ධික.
2: ඔව් දර්ශක, දැන් ඒ කතාව අහගෙන ඉන්නකොට මට හිතුනේම ඒකේ ඊළඟ කෑල්ල තමයි දැන් ගොඩක් කට්ටිය අහනවනේ දැන් මේකෙන් මොකද්ද ඕගලන්ට ලැබෙන්නේ කියලා. එතකොට ඒ කියන්නේ මොකක් සඳහාද මේක කරන්නේ? අපේ පෞද්ගලික ලාභ පරමාර්ථයක් නෙමෙයිනේ අපි මේක කරන්නේ. එතකොට අපි මේ කරන සියලු දේවල්ම අපි කරන්නේ බොහොම සත්භාවයෙන් යුතු. එතකොට මේක බං ඊළඟට අහන් හිටපු එකටම දර්ශක මං හිතන්නේ උත්තරේ දුන්නා. ඒ කියන්නේ මොකක්ද ඇත්තටම මේකේ ෆයිනල් මේ කියන්නේ අපිට ලැබෙන දේ. හරිද? ඒ කියන්නේ දැන් ආත්ම තෘප්තිය තමයි. එතකොට දැන් ආත්ම තෘප්තිය කියන එක කොච්චර දුරට අපිට මේ කන්ටිනියු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මිනිස්සුන්ට අර කියපු ওই සියලු දර්ශක කියපු සියලුම කාරණා එනකොට අපේ ප්‍රයොරිටිස් වෙනස් වෙනවා. එතකොට වොලන්ටියර් කියලා කියන්නේ අපි අර දර්ශක කිව්වා වගේම මේ පූර්ණ කාලීනව මේකට අපි යෙදෙන එකම නෙමෙයි. අපේ ප්‍රයොරිටිස් වෙනස් වෙනකොට අපිට ඒ තියෙන දේවල් වෙනස් කරගන්න පුළුවන්. නමුත් අපි මේ සිස්ටම් එකේ ඉන්න එකම තමයි මං හිතන්නේ වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේක නෑ මට ටයිම් එකක් නෑ මට එහෙම නැත්තම් වෙලාව නෑ මට මෙහෙම මෙහෙම කාරණාත් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම ඉවර වෙලා මම පුළුවන් වෙච්ච දවසක මේකට එනවා මෙහෙම දෙයක් කරනවා කියලා අපි අර හිතනවනේ. දැන් අපිත් එහෙම හිතුවිලි තියෙනවනේ. සමහර කාරණා සම්බන්ධයෙන් මම මේ ටික ඔක්කොම ඉවර වෙලා තමයි යන්නේ කියලා. එතකොට සමහර කාලවලට හැරමිටියෙන් තමයි යන්නේ අපි.
1: ඔව් අර සමාන විදිහ සමාජ ජාතියක් විදිහටත් අපි එහෙම හිතනවා සමාල්ලාට ඔක්කොම ටික හරි ගියාට පස්සේ තව ටිකක් කල් තියනවා වගේ කියලා. ඉතින් අර නමුත් මම හිතන්නේ මේ ඔක්කොමත් එක්ක අපි දක්වන දායකත්වය දැන් මට හිමයත් ඉන්න වෙලාවේ මට හිතුණා දැන් ඒ කියන්නේ ඔබ අපි අර පොදුවේ කියනවානේ අපි අපේට ආත්ම තෘප්තිය කියන එක ඔබ වොලන්ටියර් කෙනෙක් විදිහට මේ දැන් අපි සෑහෙන වැඩ කොටසක් අපි හැම කෙනෙක්ම අපේ කාලය මේ මිඩංගු කරමින් අපි තනි තනිව ගත්තොත් ඔබ ලබන
0: මට හිතුනේ දර්ශකට අර මේ බුද්ධික කිව්වා වගේ ඒ කාරණේත් හිතලා බැලුවහම අපි දැන් මේ වොලන්ටියර් කරන්නේ මොකක් වෙනුවෙන්ද කියන ප්‍රශ්නේ අපි අපෙන් මහගත්තොත් එහෙනම් මගේ රීසන් එක ඔබේ රීසන් එකට ඒ වගේම බුද්ධිකගේ රීසන් එකට වෙනස් වෙන්න පුළුවන්. දැන් මට හිතෙන්නේ අර මම සාමාන්‍යයෙන් අර මිනිස්සෙක් විදිහටම හිතුවොත් එහෙම පොඩි කාලේ ඉඳලම මොනවාම හරි දෙයක් කරලා තියෙනවා. දැන් අපි පොඩි කාලේ තියෙන අපිට ඉගෙන ගන්න වගේනේ. ඊට අමතරව ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයකට එහෙම ගියාම ටිකක් විශාල වපසරියක් ඇතුලේ අපි පාසලකින් ලැබනවට වැඩිය අර එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා අපිට විශ්වවිද්‍යාලයකදී. දැන් මම ගැහණු පාසලකට ගිය එතකොට පිරිමි කට්ටියයි සහ රටේ නොයෙකුත් පැතිවලින් ආපු. එතකොට ඒ වගේ තැන්වලදී අර මුකුත්ම නොකරන්නේ නැතුව ඒ කියන්නේ මොනාම හරි හැමදාම කරලා තියෙනවා. ඊට පස්සේ දැන් ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ දැන් මෙන්න මෙහෙම මේ වගේ සංගම් තියෙනවා එහෙම කියලා. ඒතකොට මට හිතෙන්නේ මම ඇත්තටම 4EB එක විශේෂයෙන් තෝරාගත්තාද එහෙම නැත්නම් මොකද අපි දන්න කියන අය ඒකට එකතු වෙලා හිටියා. ඒතකොට ඒකට එකතු වෙන්න කැමතිද කියලා අහුවාම මමත් ඒකට එකතු වුණා. මම දැන් මේ අවුරුදු මට හිතෙන්නේ දැන් 12ක් විතර වෙනවා මේ ඒ කාල අවුරුදු 11ක් 12ක් වගේ තමයි මේ කාලේ ඇතුළතදී මේ සංගමයක් ඇතුලේ මම වොලන්ටියර් කරන ගමම්ම කොහොමද ඒක මට ඇයි මම මේක අවුරුදු 10ක් 12ක් කන්ටිනියු කරන්න කියන එකට එකක් තමයි අර වොලන්ටියරින් වෙබ්සයිට් එකේ තිබ්බ වචන තුනේකට හරියටම හරි කනෙක්ෂන් පර්පස් වැලියු ඇඩිෂන්. එතකොට අපිට මේකේ කනෙක්ෂන් එකක් කනෙක්ෂන් එකක් කියන්නේ මම යාළුවෙක් හදාගන්නවා කියන කනෙක්ෂන් එකට එහා ගියපො. අර කනෙක්ෂන් පර්පස් කියන දෙක මට ටිකක් නිකන් එක ළඟින් යනවා. purposeful connection එකක් හදාගන්න ඒත් එකම value addition කියන එක. ඒතකොට මට හැම වෙලේම හිතෙනවා අපි මේ 4AB එකෙන් කරන සේවාව ඇතුලේ අපි ශ්‍රී ලාංකික සමාජයට අපි value එකක් add කරනවා. අපේ ශ්‍රී ලාංකික community එකට ඒත් එකම අපි දැකලවත් නැති අපේ ඉදිරි අනාගතයට අපි value addition එකක් කරනවා. පෙරලා දෙයක් බලාපොරොත්තු නොවී. එතකොට ඒක හරීම හරි පියෝ දෙයක් කියලා. දැන් මට ඇයි මේ තරම් සතුටින් සමහල්ලාට රස්සාව කරන්න බැරි කියලා හිතන මොකද මට හිතන්නේ අපි මේ රස්සාව ඇතුලේ දැන් මම ටිකක් සර්විස් වගේ ඔරියන්ටඩ් රස්සාවක් තමයි කරන්නේ. ඒ වුණත් ඒක ඇතුලේ තියෙනවා අර අපිට අපි මේක කරන්නේ පඩියකට කියන එක සහ මේක ගනුදෙනුවක් කියන එක. ඒතකොට මට හිතෙනේ ගනුදෙනුව කියන පාට් එකේ අපි වොලන්ටියරින් කරද්දී මට පර්සනලි ඒ ගනුදෙනුවේ මට අර අපි දන්න කියන දේවල් ටික මුදල් හරි එක්කවර අපිට අගය කිරීමක් කරන්න බෑ අපි දන්න කියන දෙයක් ඇතුලේ. අන්න ඒක මට හිතෙනවා මට වොලන්ටියරින් ඇරුණකොට හෝ තව කෙනෙක්ට උදව්වක් කරලා මටහිතනේ ඒකත් ඒ වනත් වොලන්ටියරිංම තමයි ඒ වගේ දෙයක් කරලා මිසක් වෙන කිසිම දෙයකින් ලබාගන්න බැරි විදිහේ වැලියූ එකක් මගේ ජීවිතයට තියෙනවා.
1: කොහොම අර ඔබ කියපු අර ගනු දෙනු කියන එක ඇතුළතදී ඇත්තම දැන් අපි රැකියාවකදී අපි යමක් අපෙන් අපේ දේ දෙද්දී අපි අර ගනු කියන පාර්ශවයේ අනිත් පාර්ශවයෙන් අපිට ලැබෙන අයිතිවාසිකම් ගැන අපිට ලැබෙන සේවාංග අපි හරි මේ කන්සර්නින්ග් නැත්නම් අපි හරි උනන්දුයි. ඉතින් ඒක ඇතුළේ මං හිතන්නේ හැම වෙලාවෙම පොඩි ගැටණයක්ම නෙමෙයි නමුත් පොඩි අපේක්ෂාවන් සමග නමුත් මම හිතන්නේ අර වොලන්ටියර් සර්විස් එකක් ඇතුළේ අපි හිතන්නේ අපි අර හැම වෙලාවෙම ගනු වලට වඩා දෙනු කියන තැන ඇතුලේ අපිට ඒ ගනු කියන එක අපිටම ඕනේ කරන විදිහේ ලැබීමක් තැනකට අපි අපි අපි විසින්ම පත් කරගෙන තියෙන බුද්ධිකටත් ඇති ඒ ගැන අදහසක් කියන්නේ
2: අනිවාර්යම දර්ශක ඒ කියන්නේ දැන් අපි ඇයි වොලන්ටරිම් කරන්න කියලා හිතුවොත් එහෙම එකක් තමයි ඒ කියන්නේ අපි හැමෝටම අපේ රැකියාවේ තියෙන ස්කිල්ස් වලට අමතරව තව අපිට තියෙනවා අපේ හැකියාවන් ගොඩක් හැමෝටම විවිධාකාර හැකියාවන් තියෙනවා නමුත් අපි කරන්නේ එක ශේෂ්ත්‍රයක විතරයි රැකියාව. ඉතින් මේක තව එක පැත්තකින් ඒ කියන්නේ තමන්ගේ පැෂන් එකක් තියෙනවා කියලා හිතමු සමහරු ගායනය කරන්න කැමති සමහරු වාදනයට කැමති. ඒ වගේ පැෂන් එකක් තියෙන අයට ඒ තමන්ගේ පැෂන් එක කන්ටිනියු කරන්න. මොකද ඒක මම හිතන්නේ තම ඒ කියන්නේ මම බයෝ කරපු කෙනෙක් නෙමෙයි නමුත් හිමායන් පුළුවන් ඒක එක්ස්ප්ලেইন කරන්න මේ ඒක මම හිතන්නේ මේ සයිකොලොජිකලි සහ මේ මොලේ ක්‍රියාකාරීත්වය එක්කත් මං හිතන්නේ බලපානවා. මොකද අපේ අර සතුටු හෝමෝන නිකුත් කරනවා අපි අර කැමති දේවල් කරද්දී. ඒකමනේ ඔය මේ රැකියා ගන්න ස්ථානයේ ඔය තියෙන ප්‍රශ්නෙත්. මොකද අපි කරන්නේ අර එක කෑල්ලක් විතර. අපි කරන අනික් කෑලි ටික ඒක කරන්න බෑ. ඉතින් මේ වගේ දේවල් හින්දම තමයි මං හිතන්නේ මිනිස්සු විවිධාකාර දේවල් අර පීනන්න දක්ෂ කට්ටිය ගිහිල්ලා සර්ෆ් ලයිෆ් සර්වින් එකට එකතු වෙනවා. දොස්තරලා ගිහිල්ලා ඒගොල්ලෝ රැකියාවක් විදිහට කරන සේවාව ඒගොල්ලෝ ගිහිල්ලා බොහෝම දුෂ්කර ළඟාවෙන්න බැරි තැන්වලට ඇඩ්වෙන්චරස් විදියට ගිහිල්ලා මිනිසුන්ව බේර ගන්නවා. ඉතින් එතකොට එකම දේ නමුත් ඒකේ එවුන්ට ලැබෙන තෘප්ති දෙකක්. ඉතින් අන්න ඒකමම තමයි මං හිතන්නේ මේකේ තියෙන වෙනස. මං හිතන්නේ හිමය මේ අපි මේ කතාවේ හොඳ තැනකට ආවා. අපි ඇත්තටම අපේ මේ ප්‍රධාන අපේ සභාපතිතුමාගේ එහෙම නැත්නම් කන්වේයගේ කාලය තුළ ඔහුගේ දූර කාලයේ අවසානයට තමයි මේ පැමිණමින් සිටින්නේ. මං හිතන්නේ මේ තමයි ඔහු කන්වේය විදිහට කරන අවසාන සජීවී වැඩසටහන ඒ නාමය යටතේ. නමුත් ඔහු අපිත් එක දිගටම ඉන්නවා ඒක විශ්වාසයි. ඉතින් මං හිතන්නේ ඔහුගේ අපිට දැනගන්න ඔහුගේ කාලය ඔහු මේකට එකතුනේ කොහොමද සහ ඒ කාලය තුළ ඔහු කරපු කියපු දේවල් සෑහෙන දේවල් මං හිතන්නේ අපිට අහන්න පුළුවන් අද දවසේ.
0: අනිවාර්යයෙන්ම බුද්ධික මට හිතෙන්නේ අපි අපේ අසන්නන්ට මුලින්ම කිව්වා අද වැඩසටහනේ ආරාධිත අමුත දර්ශක කියලා. දර්ශක අර ගීත යන අතරතුරේදී මට හොඳටම කියනවා එහෙම කියන්න එපා කියලා.
2: ඔව් ඒක බොරුවක් නොවන බව මං හිතන්නේ අපේ සජීවී වහන් ඉන්න කට්ටියට ඇහුණා. මොකද අපේ සජීවී ඒ Facebook live එක එතකොටත් ක්‍රියාත්මකයි. ඒ හින්දා මේ මොකද්ද අපේ හිමාය කියපු දේ මං හිතන්නේ සජීවීව අපේ ප්‍රේක්ෂකයින්ට අහන්න ලැබුණා කියන එක මට විශ්වාසයි.
0: ඔව් මට හිතෙන්නේ බුද්ධික අර ඔබ කිව්ව තැනින් අපි එහෙනම් පටන් ගමු. මට හිතෙන්නේ දර්ශික අපේ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමේ කන්වීන වෙලා දැන් වසර දෙකක් දූර කාලයක් මේ වෙනකොට දූරේ ඉඳලා තියෙනවා. එතකොට අපි මට හිතෙන්නේ තරුණ කණ්ඩායමක් විදිහට දර්ශිකටගේ හිටපු කමිටි එක විශේෂයෙන්ම අපි හැමෝම එකට පටන් ගත්ත කට්ටිය හරි බේබි ස්ටෙප්ස් තමයි මුලින්ම මට හිතෙන්නේ අපි තිබ්බේ. ඊට පස්සේ දර්ශික කන්වීන වෙලා අපි ගමනක් ආවා. එතකොට ඒ ගමන ඇතුළත හරිම විශේෂ දේවල් අපිට කරන්නත් පුළුවන් වුණා. එතකොට මට හිතුණා බුද්ධික කිව්ව තැනින් අපි එහෙනම් පටන් ගමු. අපි දර්ශිකගෙනුත් මුලින්ම අහමු ඔබ අපෙන් අහපු ප්‍රශ්නේ. මේ වොලන්ටියරින් කියන එක දර්ශිකට මොන වගේද දැනෙන්නේ? සහ මේ 4EB ආයතනයේ ඔබට කන්වීන වෙන්න අවස්ථාවක් ලැබුණා. එතකොට ඒ අවස්ථාව ඔබ ලබාගෙන ඒ අවස්ථාව ඔබ කොහොමද පරිහරණය කරේ? මේ සහර අපි කිව්ව වැලියු ඇඩිෂන් එක කරන්න ඔබ මොන වගේ දායකත්වයක්ද දායකත්වයේ මොකද්ද කියන අපි හැමෝම දන්නවා. මට ඔබ මොන වගේ දායකත්වයක්ද දැක්වුවේ කියලා දර්ශකකෙන් අලුතෙන් අහන්න දෙයක් නැහැ. සහ අසන්නන්ටත් මට හිතෙන්නේ අලුතෙන් දැනගන්න දෙයක් නැහැ. මට හිතෙන්නේ මේ දායකත්වයේ කියනකින් මං අදහස් කරේ මේවා පිටුපස තිබුණු පර්පස් එක.
1: ඔහි මම හිතන්නේ අර අර අර අපි වොලන්ටියර් වීක් එක ඇතුලේ එක්තරා විදියකට මම හිතන්නේ අර පොඩි අර දෛවෝපගත සිදුවීමක් වෙන්න ඇති අපිට අපි AGM එකකට යන්න තියෙනවා සහ ඉතින් අර ඔබ ඇහුවොත් මගෙන් මේ ප්‍රශ්නේ ඇත්තටම කනෙක්ෂන් ඇන්ඩ් පර්පස් කියන එක. එහෙමත් නැත්නම් මම කැමති ඔබ කිව්වා වගේම මේ connection with the purpose that can add a positive value කියන එක. ඉතින් මට හිතුනේ අර මම උත්සාහ කරේ මට පෞද්ගලිකව මම දෙන ඕනම මේ volunteer service එකක් ඇතුලේ තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න, තව කෙනෙක් එක්ක යම් කිසි ආකාරයක සම්බන්ධතාවක් බොහොම මේ positive සහ බොහොම මේ මිහිරි සම්බන්ධතාවක් කරා මිහිරි මතක නැති මිහිරි මතක තියෙන සම්බන්ධතාවක් ගොඩනගා ගන්න සහ ඒ අතරේ දැන් අර අර කතාවක් තියෙනනි බුද්ධික අර මහගස් යට පොඩිගස් හැදෙන පොඩිගස් වලට සමහරලාට අමාරුයි කියලා. ඉතින් අර මහා මේ ෆුයිබි කියන්නේ මහා විශාල වෘක්ෂයක්. ඉතින් මේක මේ අවුරුදු 40 ගණක් තිස්සේ අර මහා විශාල ගස් මේ මහා කියන්නේ අර ඒ මහා විශාල ගස් හැදෙන්නේ හරි අමාරු කාලවලදීනේ. හරි ගහක් ඒ තරමට විශාල වෙනවා කියන්නේ මේ. ඒතර අපි මේ අවුරුදු 46ක ඇතුලේ මහා විශාල වෘක්ෂ රාශියක් පහු කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් අර ඒක ඇතුලේ අර පුංචි ගහක් වෙලා මහගස් දිහා බලාගෙන ඉන්න එකත් හරිම මේ එක්තරා විදිහක වාසනාවක් මං හිතන්නේ. ඉතින් ඒක ඇතුලේ මං හිතන්නේ ඔබ කිව්වා අර නිකන් මම කරේ මොනවද කියන තැනට යනවට වඩා මං හිතන්නේ අවුරුදු 45ක් දශක 4කට වැඩි කාලයක් තිස්සේ කරගෙන ආපු ක්‍රියාවලියක පුංචි පියවරක් ඉස්සරහට තියන්න බොහොම එකට වැඩ කරපු ඒ වගේම බොහොම කුළුපගව බොහොම සහයෝගයෙන් වැඩ කරපු කණ්ඩායම් ශක්තිය කණ්ඩායමක තිබ්බ අර අපි කියන අර අපිට සමහරවිට අර දාඩිය මහන්සිය කඳුල මේ හැම එකකම ඒ තිබ්බ ඒ කැපකිරීම මේ සියල්ල ඇතුලේ අර අවසාන ඵලයක් පර්පස් එකක් විදියට නැත්තම් ප්‍රොඩක්ට් එකක් විදියට එළියට දෙන්න ගනිපු උත්සාහයක්. ඉතින් අර මේ මිහිමාය කිව්වට මම එකමයි කිව්වේ අර එහෙම මම කරපු දෙයක් හෝ අපි සාමාන්‍යයෙන් අර දැන් අපි අපේ යම් කිසි කණ්ඩායමක වෙන කෙනෙක්පත් වුණාට පස්සේ වැඩසටහන අවසාන වෙද්දී සහ ඔහුගේ කාලේ දුර කාලේ අවසාන වෙද්දී සහ අලුතෙන් ඉපත් වෙන ඊළඟ කෙනා පටන් ගනිද්දී අපි සාමාන්‍යයෙන් උත් සමග වැඩසටහනක් කරනවා. අපි සාම්ප්‍රදායික විදියට ඒතකොට අර කලින් යන කෙනා ඉතින් මට හිතුනේ අර බොහොම මේ සතුටුදායක හැඟීමක් තියෙන අර මං කිව්වා වගේ අර මහගස් ගොඩක් අතරේ පුංචි ගහක් වෙලා යම් කිසි දෙයක් අර ඔබ කියපු අර දම්වැල් පුරුකේ ඊළඟ පුරුකක් වෙලා යම් කිසි දෙයක් කරන්නට අවස්ථාව ලැබුණ කියන එක බොහොම නිහතමානී සතුටක් තියෙනවා. ඉතින් ඒක අර තනියම කරපු දෙයක් නෙමෙයි. මම හිතන්නේ අපි ලොකු කණ්ඩායමක් නෙමෙයි හිමය. ඔබ බුද්ධික අපි දන්නවා මේ අපි නම්බර්ස් විදිහට ගත්තොත් 50කට අඩු කණ්ඩායමක් වොලන්ටියර්ස්ලා. ඉතින් ඒක මේ අර මෙච්චර විශාල ප්‍රෝග්‍රෑම් එකක් මේ ප්‍රෝග්‍රෑම් සීරීස් එකක් ඒ වගේ මේ වගේ විශාල මේ වැඩසටහන් ගානක් රන් කරන්න 50කටත් අඩු ගානයි. ඉතින් අර 50 ඇතුළෙත් ඇත්තටම විවිධ හේතු ඇතුළේ ඇක්ටිව් වෙන අය තමන්ගේ ඒ කාලවලදී ඇත්තටම එහෙම හිතුවොත් අපි ඊටත් වඩා පුංචි කණ්ඩායමක්. ඉතින් ඒ කණ්ඩායමක් ඇතුළේ අපි වැඩ කරනවා කියන එක මම හිතන්නේ මේ මුලින්ම අර 80 ඉඳන් අද දක්වා හිටපු සියලුම දෙනාටත් මේක මේ තැනට ගේන්න සහ විශේෂයෙන්ම පහුගිය අවුරුදු 2 මාස කීපයක් ඇතුළේ ඒ දැනට වැඩ කරපු අනිත් සියලුම දෙනාටත් විශේෂ ස්තුතියක් පුද කරනවා. මම ඒකට එන්නම්. හැබැයි අපි ගොඩක් කතා කරපු හින්දා බුද්ධික අපිට ප්‍රවෘත්ති විකාශයට හරි එහෙම නැත්නම් ගීතයකට යොමු වන්නට පුළුවන් නේද අපි ඊට පස්සේ?
2: ඔව් මං හිතන්නේ අපි අපේ ඉරිදා ප්‍රවෘත්ති සමාලෝචනයට සවන් දීලා නැවතත් අපි ඉරිදා අරුණැල්ලත් සමග එකතු වෙමු.
3: සති අන්ත පුත් පසුවිතරම
4: යුද්ධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රාහී සමරුම් උත්සවය සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදීද පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බක්කරමුල්ලේ පීඨයේ රණවීරෝ ස්මාරකයේ අභ්‍යසදී මෙම සමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබුණා. මෙවර සමරුම් උත්සවය සඳහා පළමු වරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවිපෙදූ රණවීරවන්ගේ ඥාතීන්ද එක්වුණා. ජාතික රණවීරෝ අනුස්මරණ දින සමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර එහි කටයුතු වලට බාධා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ ජාතික රණවීරු සමරුම් උත්සවයේ පෙරහුරුව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ පිහිටා ඇති රණවීරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණි අවස්ථාවේදී වාරයේ පොලිසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම උණුසුම් තත්ත්වය අතරතුර විමල් වීරවංශ මහතා ඇදවැටෙන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු මානවහිමි මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණ දිනේදී උද්ඝෝෂණයක නිරත වෙමින් මාර්ගය අවහිර කළේ යයි කියන ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 6 දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වෙනිදා සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළා. නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබුණා. ඉදිරි දිනයකදී විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාට නියෝග කළා. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, පියසිරි විජයනායක, මොහොමඩ් මුසම්මිල් සහ රොජර් සිරිවරත්න යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියා. මේ අතර මහා භාණ්ඩාගාරයේ සතු ඩොලර් මිලියන 2.5ක මුදලක් පිරණ පාර්ශ්වයක් අද්දපත් වීම සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මධ්‍යහමුවකදී අදහස් පළ කළා.
5: ක්‍රමවේද තමයි එක්ස්ක්ලූසිව් ඩිපාර්ට්මන්ට් එක තමයි හැමදෙස්සම පිටරට කවුන්ටර් පාටි, ඒ කියන්නේ නායක ගන්න ඔෆිෂල් ක්‍රෙඩිට් කෙනෙක් විශේෂයෙන් ඒගොල්ලත් නායක ගන්නකොට ඒගොල්ලත් ගිවිසුම් අත්සන් කරන ඒගොල්ලෝ. ගිවිසුම් එක අන්තර්ගත වෙන්නේ මොනක් ගිණුම් අංකය නායක රීසර්ච් කරාට පස්සේ අලුත් ගිණුම් අංක දුන්නා ඒගොල්ලන්ගේ තමයි අතුරු තුනේ. ඒතකොට ඒගොල්ලෝ ක්‍රමවේදය තුළ මම දන්න විදිහට එක්ස්ක්ලූසිව් ඩිපාර්ට්මන්ට් එකට එන ඒ නාය දීපු ආයතනය මෙන්න මේ ගිණුම වල ගෙවන්න කියලා. ඒතකොට ඒ ගිණුම එවුවහම ඒක PDM එකට දෙනවා. PDM එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම අපි බැංකුව විදිහට ගෙවීම කරනවා. එතන ක්‍රමවේදය තියෙනවා. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්න කියන එක ගැන මම කියන අමාරුවක කියන අපි දන්නවා. ඔත් අපි දන්න විදිහ මේ වෙනකම්ම ඒ පහුගිය කාලයේ සිට ට්‍රාන්සිෂන් එකේදී ගේම් ෆිල්ම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් ෆිල්ම් කරේ. නමුත් ඒ අය තමයි උත්තරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා ඔක්කොම කළේ. ඒතර ERD එක කියන්නේ බෝඩ්ලි ගත්තාම ERD එක තමයි පිටරට ඉන්න ණය දෙනා පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වය. PDM එක කියන්නේ ඕර පබ්ලික් ඩේ ඩොමස්ටික් තන් ෆොරින් දෙකම ගේම් කරනකොට සම්බන්ධ නායක ඉස්සර PDD එක දැන් PDM එක. ඒතර එතෙන්දී තව යම් මං හිතන්නේ දැන් මේ අතක තව දවස්කම් ක්‍රෑෂ් එකලා තියෙන කියලා බට අත්‍යවශ්‍යම මේ සිද්ධියෙන් පස්සේ අපි දවස් තව ලොගින් කටයුතු කරනවා. කොහොමද මේ ක්‍රමයේ තව ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොවීමට කරන අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඉතම සහයෝගයෙන්.
6: ඒකේ සෙන්ට්‍රල් බැංක එක කොහෙදි හරි ආපවසරයක් කියන්නේ ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගේ කීමක් එනවද සෙන්ට්‍රල් බැංක එකට?
5: නෑ, මෙහෙම නෑ. දැන් අපි කියමු සරල උදාහරණයක් තමයි ඔබතුමාගේ බැංකු account එකට බැංකුවට සක්ෂම දෙනකොට මගේ ගිණුමෙන් හවලා ගිණුමට ගෙවන්න කියලා බැංකුවට තියෙන එකම දේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එක යනවනම් ගේම් කරන එක තමයි ගලන් කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියපු ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනස් කරන්න.
4: කෙසේ වෙතත් මහ බැංකුව මේ මොහොතේ සිය වගකීම් නිසි ලෙස ඉටු කරන්න බැතිබයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේ.
7: මෙතරම් ස්වාධීන මහ බැංකුව තියාගෙන මොකද්ද මේවට දෙන උත්තර? ඉතින් ඒව සමයි මම එදා ඉඳන්ම කිව්වේ මේවා ප්‍රායෝගික අත්දැකීම් තුලින් කරන්න තියෙන දේවල්. න්‍යායාත්මක ලෝකවලින් බැහැලා අපේ ජනතාව ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්න ඕනේ. මේ ඉල්ලුම සැපීම අතරත් ලෝක ප්‍රශ්නත් හැම ආණ්ඩුවකටම බලපාන දෙයක්. නමුත් මහ බැංකුව මේ විශේෂ කාර්යභාරයේ තමාගේ අතට අරන් මේ ස්වාධීනත්වය තුළින් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා කිව්වා. කොහෙද? අද ඩොලර් එක රුපියල පාවෙනවා. ඒ කියන්නේ පාවෙනවා කියන්නේ අවප්‍රමාණය වීගෙන යනවා. සංචිත අඩු වෙනවා. මේ රටේ තියෙන දැවන ප්‍රශ්නවලට මූල්‍යාංශයෙන් ඒ ස්වාධීනත්වය තුළින් ලබා දීලා නැහැ කියන ප්‍රශ්න විතරයි තියෙන්නේ.
4: දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පසුගියදා අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිදු පෙරේරා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මෙහි මොහොතේ එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ අවධානය යොමු තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා මල්වානේ පිහිටි රජයට අයත් මෙම ඉඩමට ඇතුළු වී ඒ කඳුර බැඳීමට කටයුතු කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසුණු අනු මෙම නිවස සහ ඉඩමට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් එය රජයට පැවරීමටයි අධිකරණය කටයුතු කර තිබුණි. පසුගිය අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා. අන්තරයේ සිසුන් පිරිසක් මෙම නිවසට ඇතුළු වීම සම්බන්ධයෙන් දැනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් දෙපාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා.
8: මේ පැහැදිලිව කියන්න ඕන ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක්. ආණ්ඩුවේ ශිෂ්‍ය නියෝජිතව පිරිසක් තමයි ඔය ගිල්ල සම්බන්ධ වෙලා තියෙන්නේ අදාළ තැනට. විශ්වවිද්‍යාලය තුලේ මේ පවතින ගැටලුවලට ස්ථිරසාර උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේව තවදුරටත් වර්ධනය වෙනවා විතරයි. ඒතර මේ වර්ධනය වෙන ප්‍රශ්නවලට, ඒ වගේම වර්ධනය වෙන ශිෂ්‍යයන්ගේ අප්‍රසාදයට යම් සමනයක් ලබා දෙන්න තමයි ආණ්ඩුවේ නියෝජිතව විදිහට ක්‍රියා කරන පිරිසක් නැවත ගිහිල්ලා මෙන්න මේ විදිහට මේවත්පත් කරලා දෙන්න කියලා මැදිහත් වෙන්නේ. ඒකට අදාළව යම් බලපෑමක් කරනවා අපිට බලා ගන්න පුළුවන් කම ලැබෙන. ඉතින් ඒ නිසා අපි කියනවා බොරු සම්දර්ශන දාන්න ලෑස්ති වෙන්න එපා. ඒ ශිෂ්‍යයොන්ටත් ඔබ ආණ්ඩුවේ පළවත්තේ කාර්යාලයට ගිහිල්ලා කතා කරන්න, එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇවිල්ලා කතා කරන්න, නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න, මේ ප්‍රශ්නේ ඔයාලා කතා කරලා විසඳ ගන්න පුළුවන්.
9: හදිසි සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ක්‍රියාත්මක කරන අරගලේ සම්බන්ධයෙන් කියලා සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක එහෙම විසඳ ගන්න ලෑස්ති.
4: ඇත්තම අන්තරය එතකොට කවුද?
9: මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අන්තරය කවුද කියලා තීරණය කරන්නේ බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණ. අන්තරය කියන්නේ මේ ලේරුමෙන් හම්බෙන එකක් නෙමෙයි. මේ සාකච්ඡාව ඇතුළතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් පිළිගත හැකි මට්ටමේ විසඳුමක් මේ සාකච්ඡාවෙන් ලැබුණ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා අපි අරන් යන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉස්සරහටම අරගෙන යනවා.
0: ඔය ඉතින් ඔබට ඇහෙන්නේ නැති ලංකාවෙත් ප්‍රශ්න සමහර ප්‍රශ්න නම් මේ වොලන්ටියරිං රිලේටඩ් ප්‍රශ්නම තමයි. ඉතින් මට හිතෙන්නේ දර්ශික ඔබත් ශිෂ්‍ය කාලයේදී ඒ වගේ ශිෂ්‍ය වොලන්ටියරිං කරන්න ගිහිල්ලා ශිෂ්‍ය සංගම් වලින් ඔය වගේ ඉල්ලීම් කරාද දන්නේ බුද්ධික නම් කරන්නම ඇති කියලා මට හිතෙනවා. කුමාරි අපි කතා හරිම ලස්සන කතා බහක යෙදිලා හිටියේ අපේ මේ වොලන්ටියරිසම් කියන කොන්සෙප්ට් එක ඇතුලේ අපේ 4EB කණ්ඩායම ගැන. ඉතින් ඒකේ විශේෂම කතා බහ අපි කරමින් හිටියේ පසුගිය වසර දෙකක කාලය ඇතුළත දර්ශිකගේ දුර කාලයේ අපි කරගෙන ආපු වැඩපිළිවෙල් වල ගැන. දර්ශික මං හිතුවා ඔබට විශේෂයෙන් අහන්න. අපි ඇත්තටම පහුගිය වසර දෙකේ කරපු විශේෂ දේවල් කිහිපයක්ම තියෙනවා. අපි මෙතෙක් කාලයක් නොකෙරුණු විදිහේ දේවල්. ඒවයින් ප්‍රධානම දෙයක් විදිහට තමයි අපි මේ 4EB ලයිව් එකක් විදිහට, අපි 4EB රේඩියෝ තමයි, ඒුණාට අපි TV එකක් වගේ තමයි සමහර වෙලාවට අපේ සෝෂල් මීඩියා Facebook පිටුව හරහා අපි 4EB ලයිව් ඔබගේ ඉවෙන්ට් එකට අපි ඇවිල්ලා ඒ තොරතුරු ලයිව් විදිහට, ලයිව් වැඩසටහන් විදිහට අපේ Facebook පේජ් එක හරහා අපි බෙදාගත්තා. ඒක හරිමම මට හිතෙනවා අපේ හරිම ජනප්‍රසාදයට පත් වුණා. ඒත් එක්කම අපේ කමියුනිටි එක ඇතුලේ ගොඩක් දෙනෙක් ඒකට සපෝට් එකක් දැක්වුවා සහ ඒකට සතුටු වුණා. ඉතින් ඒකට විශේෂ මට හිතෙන මතක් කිරීමක් අපි බුද්ධිකට දෙන්න ඕනේ. ඒ හැන්ඩල් එක සම්පූර්ණයෙන්ම 4EB එකට අරගෙන ආවට සහ ඒ ගමන ඔබ දිරිමත් කරලා ඒක හරිම ලස්සනට මැනේජ් කරලා ඒ වැඩේ කරපු එකට දර්ශික ඔබටත්. ඊට අමතරව මට හිතෙන්නේ අපි තව දේවල් විදිහට විශේෂ, ඒ කියන්නේ අපි මෙත්තුවක් කාලයකට නොකරපු විශේෂයෙන් පහුගිය වසර දෙක ඇතුළත කරපු දේවල් ගැන විතරක් නම් අපි සඳහන් කරන්නේ. මට හිතෙනවා අපි කරා අපේ 4EB ස්වතන්ත්‍ර නිර්මාණාත්මක වැඩසටහනක්. ඒකත් මට හිතෙන්නේ අපේ බ්‍රිස්බේන් වාසී ජනතාව ඉතාමත්ම ආදරයෙන් වැළඳගත්තා. සහ අවසාන වශයෙන්ුත් අපේ මට හිතෙන්නේ ලබන සතියේට එළි දැක්වීමට નિયમિત කාරණා කිහිපයකුත් තියෙනවා. මට හිතෙන්නේ දර්ශික ඒක ගැන සුළුෙන් හෝ මතක් කිරීමක් කරයි කියලා. ඉතින් මේ 4EB එක පහුගිය අවුරුද්ද දෙක ඇතුළත මේ නව විකාශනයක් තමයි ඇත්තටම උනේ. මේ අපිට මේ මොකද අපේ ලෝකේ වෙනස් වෙනවා, අපේ සමාජය වෙනස් වෙනවා, අපිත් වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනස් වීමට තමයි අපි මේ ඇඩැප්ට් වෙමින් යන්නේ. ඉතින් ඒ විකාශනය ගැන අපි කතා කරමු දර්ශික.
1: ඔව් හිමයි, මම හිතන්නේ ස්තුතියි අර එවැනි අවස්ථාවක් පළවෙනිදම ලබා දුන්නට. ඉතින් ඔබ කිව්වාගේ මම හිතන්නේ අර රේඩියෝ කලාව ලෝකේ අර අහන රේඩියෝවල ඉඳන් ඇහෙන රේඩියෝ සිට බලන රේඩියෝවක් දක්වා විකාශනය වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගමන ඇතුලේ විශේෂයෙන්ම ප්‍රජාගුවන් විදුලියක් විදිහට සතියකට දෙවතාවක් පෑ දෙකක් විතරක් ඔබේ නිවසට එන ගුවන් විදුලියක් විදියට මේ ඇහෙන සහ බලන කියන තැනට රේඩියෝවක් ගෙනෙනවා කියන එක ඇත්තටම බොහොම අභියෝගාත්මක කාරණාවක්. මොකද පෑ 24ම ඇහෙනවා නම් නැත්නම් පෑ 24ම අපිට ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා නම් සමහර වෙලාවට මේ ආකර්ෂණය මේ ඇටැච්මන්ට් එක තියාගන්න හරි ලේසි. ඉතින් මට හිතුනේ අපි අර අවුරුදු 46ක් තිස්සේ ආපු ගමන ඇතුලේ අපි ලබාගත්තු දේවල් බොහොමයි. ඉතින් අර එතනින් ඊළඟ පියවරට චූටි දෙයක් ඉදිරියට ගෙන යද්දී මම අර කලින් කිව්වා වගේ ඇත්තම අපි ප්‍රජා කණ්ඩායමක් විදිහට අපේ විෂන් එක උනේ ද වොයිස් දැට් බයින්ස් ද ශ්‍රී ලංකන් වොයිස් ඉන් බ්‍රිස්බන් කියන එක. ඉතින් එතකොට අර බ්‍රිස්බන් වල තියෙන ශ්‍රී ලාංකීය හඬ කිසිම පාට පක්ෂ ආගම් ભેදයකින් තොරව ಜಾති කුල මල මේ මොන එකකින්වත් තොරව එකට එකතු කරන්න පුළුවන් සෙන්ටර් පීස් එකක් තමයි සෙන්ටර් එකක් තමයි පොයිබියක කියලා කියන්නේ. ඉතින් ඒ දැක්මත් එක්ක මම හිතන්නේ ඒක තමයි අවුරුදු ගාණක් තිස්සේ ආවේ. ඉතින් ඒක ඉදිරියට ගෙන යමින් අපි මං හිතන්නේ මේ අපි පසුගිය අවුරුදු දෙක ඇතුළෙදී අපි විශේෂ අංශ පහක් යටතේ හිමාය අපි ඔබ දන්න විදිහ හැමෝම දන්න විදිහට අපි උත්සාහ කරා මේක තව පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම පොඩ්ඩක් මතක් කරන්නම් ඒ අපි උත්සාහ කරපු ඒ පැති පහ ජී අපි ඔබ්ජෙක්ටිව්ස් කිව්වොත් තරන්නේ පළවෙනි එක විදියට අපි ගත්තේ ඇත්තටම අපි හැමදාමත් කරා වගේ අපේ තියෙන වැඩසටහන් වඩාත් ගුණාත්මකභාවයෙන් යුතුව අසන්නන්ට වඩාත් සමීප සහ අසන්නන්ට අහන්නට කැමැත්තක් ඇති වෙන ආකාරයේ වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරනවා කියන එක. ඉතින් ඔබ සාක්ෂි දරાવી අර විවිධ වැඩසටහන් විවිධත්වයකින් යුතු වැඩසටහන් විවිධ කණ්ඩායම් නියෝජනය කරන වැඩසටහන් විශේෂයෙන්ම දැන් පුංචි දරුවන් වෙනුවෙන් ඒ වගේම වැඩිහිටි පාර්ශවයන් වෙනුවෙන් එහෙමත් නැත්නම් ප්‍රජාවේ විශේෂ කණ්ඩායම් වෙනුවෙන් කියන්නේ විශේෂ ප්‍රොෆෙෂනල් ගෲප්ස් වෙනුවෙන් සමහරට ආගමික ස්ථාන වෙනුවෙන් ඉතින් මේ සියලු කණ්ඩායම් එකට එකතු කරන්නට නියෝජනය වන්නට පුළුවන් විදිහේ වැඩසටහන් ආකෘතියක් නිර්මාණය කරන එක තමයි අපේ පළවෙනි අවස්ථාව. ඒක අපි මම හෝ අපේ කණ්ඩායම මේ වසර දෙකේ ඇතුළේ විශේෂයෙන් කරපු දෙයක් නෙමෙයි. මුත හැමදාම කරගෙන ආපෙක තා පොඩ්ඩක් පුළුල් කරන්නට අපි උත්සාහ ගත්තා. දෙවෙනි එක තමයි ඇත්තටම මේ ප්‍රජා ගුවන් විදුලියක් විදියට ප්‍රජාව අපි ළඟට එනවා වෙනුවට අපි ප්‍රජාව ළඟට යන්න ඕනි කියන සංකල්පය ඉදිරියට ගේන්න අපි උත්සාහයක් දරුවා කණ්ඩායමක් විදියට මේ කමියුනිටි එන්ගේජ්මන්ට් කියන එක. ඉතින් ඔබ කියපු ඒ Facebook live ඇතුළු අනිකුත් සියලු කටයුතු ඉතින් බුද්ධික ඒ ඇතුළු හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හිමාය ඔබ අනිකුත් සියලු දෙනා අපි නම් මෙතන එකින් එක නොකිව්වත් විශේෂයෙන්ම මේ ප්‍රජාවට ඔවුන්ගේ කටයුතු වලදී මොකද අපි විතරක් නෙමේ ප්‍රජා සංවිධානයක් විදියට මේ ක්‍රියාත්මක වෙන්නේ අපිට වඩා විශාල ඉවෙන්ට්ස් කරන වැඩසටහන් කරන සංගම් ප්‍රජා සංවිධාන රාශියක් ක්‍රියාත්මක වෙනත ඒගොල්ලොත් එක්ක කොහොමද අපි වැඩිපුර කනෙක්ට් වෙන්නේ සහ ඒ සමහරලාට ප්‍රජා සංවිධාන වලින් එළියට ගිහිල්ලා තියෙන ව්‍යාපාර ස්ථාන වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ප්‍රොෆෙෂනල් ගෲප්ස් වෙන්න පුළුවන් මේ සියලු දෙනා එක්ක වෙනසකින් තොරව. ඉතින් මෙතනදී හරි අභියෝගාත්මකයි ඔබ කිව්වා වගේ හිමාය දැන් ෆෝයිබී එක කියන්නේ අර ප්‍රජා ගුවන් විදුලියක් සහ ඔවුන් මේ මැනේජ් වෙන රෙගියුලේෂන්ස් ටිකක් තියෙනවා අපි වැඩ කරද්දී මෙන්න මේ රාමුවකට යටත් වෙලා වැඩ කරන්න ඕනේ. ඒක ඇතුලේ බොහොම ඒ නීති රීති වලටත් ගරු කරන ගමන්ම ප්‍රජාවට වැඩි වටින් සමීප වෙන්න මම හිතන්නේ අපි අර මීඩියා පාර්ට්නර් කියන සංකල්පය අපි බොහෝ උත්සවවලදී අවුරුදු උත්සව වෙන්න පුළුවන් සමහරලාට ආදිශිෂ්‍ය සංගම් වල උත්සව වෙන්න පුළුවන් බොහෝ ස්ථානවල 4UB කියන්නේ මීඩියා පාර්ට්නර් කෙනෙක් කියන තැනට මම හිතන්නේ අපි ගේන්න උත්සාහ කරා. ඊළඟට තුන්වෙනි උත්සාහය විදිහට අපි ගත්තේ දැන් ප්‍රජා කියන්නේ මේක අර කල්චරල් රේඩියෝ ගෲප් එකක් 4UB කියන ආයතන. ඉතින් cultural preservation කියන එක ඇත්තටම කොහොමද විවිධ සංස්කෘතීන් සංස්කෘතික අංග අපිත් එක්ක එකතු කරන්න කියන එක. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අපේ සිංහල සංස්කෘතිය හා බැඳුණු විශේෂ අංගවලදීත් ඒ වගේම ආගමික වේවා සංස්කෘතික වේවා මේ සියලු කටයුත්තකදීම 4EB එකට රෝල් එකක් තියෙනවා ප්ලේ කරන්න. ඒක සමාජයට ඒක සංවිධානය කිරීමේදී ඒ සංවිධාන වලට ලබා දෙන දායකත්වය වෙන්නට පුළුවන් නැත්නම් ඒ සංස්කෘතික පණිවිඩය ඉදිරියට ගෙන යන එකක් වෙන්නට පුළුවන්. ඉතින් මේ සියල්ලෙදිත් අපි උත්සාහ කරා කණ්ඩායම් එකතු වෙලා ඒ වැඩසටහන ඉදිරියට ගෙනෙන්න. ඊළඟ හතරවෙනි එක විදියට ඇත්තටම මේ empower volunteers and explore new networking opportunities කියන එක. ඉතින් අපි හැම වෙලාවෙම විවිධ ප්‍රජා කණ්ඩායම් වලට අපේ තොරතුරු සහ විවර අපි මං කිව්වාගේ ප්‍රජා කණ්ඩායම් වෙතට යන්න සහ ඔවුන් අපි වෙත කැඳවා ගන්නට. ඉතින් අපි වැඩසටහන් රාශියක් කරා මං හිතන්නේ අපි හැමෝම එකතු වෙලා සමහර කියන්නේ දැන් විවිධ වෘත්තීන් වල නියැලෙන අපි ප්‍රසංග සංවිධායකයන් අපිත් එක්ක එකතු කරගත්තා වැඩසටහන් විදියට විවිධ ව්‍යාපාර විශේෂයෙන් අපි එකතු කරපු කමියුනිටි කෙනෙක් කියන එක විශේෂ වැඩසටහන් මාලාවක් ඔබ කිව්වාගේ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකෙන්ම. එතකොට අපේ Facebook live කියන එක මං හිතන්නේ අපි මේ අපේ සාමාන්‍ය සතිපතා යන වැඩසටහන් වලට පුළුවන් තරම් ගෙන එන්නටත් ඒ වගේම අනිකුත් විශේෂාංගවලදී හැම විටම අපේ කණ්ඩායමේ කවුරු හරි කෙනෙක් කීප දෙනෙක් හැම වෙලාවෙම ඒ අදාළ උත්සවයට ගිහිල්ලා ඒ දේ කරන්නට අපි උත්සාහ ගත්තා. ඉතින් ඒ වගේම තමයි අර හිමාය කියපු අපිට FOIB ආයතන ගුවන් විදුලියට අපිට ප්‍රජා කණ්ඩායමක් විදියට ශ්‍රී ලංකේ කණ්ඩායමට දැන් අර අපිටම කියලා ෆ්ලෑග්ෂිප් ඉවෙන්ට් එකක් අපේ හැකියාවන් ඉස්සරහට ගේන්න පුළුවන් ඉවෙන්ට් එකක් අපිට තිබුණේ නැහැ. ඉතින් ඒක ගොඩක් වෙලාවල ඒක කතා වෙමින් තිබුණා බොහෝ පිරිස ඒක කතා කරලා මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා. මම හිතන්නේ අපිට බොහොම හොඳ තරුණ කණ්ඩායමක් හිටියා. ඒ තරුණ කණ්ඩායමේ සංගීතමය හැකියාවන් විශේෂයෙන්ම අපි අගය කරන්න ඕනි. ඉතින් අපි ඒ ඔස්සේ ඒක තව චුට්ටක් ඉස්සරහට ගෙනෙල්ලා වසත් සුළඟ මම හිතන්නේ වසර දෙකකට වරක් අපිට පවත්වන්න පුළුවන් වේ වාර්ෂික නෙමෙයි නමුත් අර ෆ්ලෑග්ෂිප් ඉවෙන්ට් එකක් විදියට FOIB එක වෙනුවෙන් මම හිතන්නේ වෙනස් ආකාරයේ ප්‍රාසංගික අත්දැකීමක් විශේෂයෙන් මේක අර ප්‍රාසංගික අත්දැකීමක් කියන එක ඇතුලේ මම කැමති හිමාය එක ලඝු කරන්න තරුණ සංගීතඥයන්ට සහ තරුණ නර්තන ශිල්පීන්ට රංගන ශිල්පීන්ට තමන්ගේ දක්ෂතාවන් එලි දක්වන්නට තනන වේදිකාවක් තනන්නට අපි උත්සාහයක් ගත්තා. ඉතින් ඒ එකම තමයි අපි අපේ විවිධ කණ්ඩායම් එකට එකතු කරගෙන මේක එක්කෙනෙක් කරපු වැඩක් නෙමෙයි කණ්ඩායමේ සියලුම දෙනා එකට එකතු වෙලා විවිධ විශේෂණ අපි මතක් කරන්න ඕනේ නම් වශයෙන් විශේෂ වැඩසටහන් රාශියක් අපේ ප්‍රජා සංගීත කණ්ඩායම මම හිතන්නේ වර්ෂයකට වැඩසටහන් 8ක් විතර ලේසි පහසු වැඩක් නෙමෙයි හැම වැඩසටහනක්ම 40ක විතර සමාජික සංඛ්‍යාවක් එක්ක කරගෙන යන ප්‍රජා සංගීත වැඩසටහන ප්‍රේමාතුළු කණ්ඩායම. ඉතින් ඒ කණ්ඩායම වගේම පුංචි අපේ රේඩියෝව ලලිත් කීර්ති රත්න ඇතුළු කණ්ඩායම ඒ වගේම අපේ Facebook live කණ්ඩායම බුද්ධික ඇතුළු කණ්ඩායම ඒ වගේම හිමාය ඔබ ඒ සියලු දෙනා ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ වැඩසටහන් විදියට වැඩසටහන් ආකෘතිය තුලත් අපි විවිධ වැඩසටහන් ගේන්න උත්සාහ කරා ඔබ කිව්වාගේ විශේෂයෙන්ම ගීත පහයි කතායි පහයි වගේ වැඩසටහන් ඒ වගේම සහ අර බලන රේඩියෝ කියන සංකල්පයට ගේන්නට අපි උත්සාහ ගත්තා. ඉතින් මං හිතන්නේ අර මම පෞද්ගලිකව උත්සාහ කරපු දෙයක් තමයි අනිත් හැම දෙනාගේම සහයත් එක්ක විසිබිලිටි කියන එක වැඩි කරන්න. මොකද මේ විසිබිලිටි එක වැඩි වෙන ප්‍රමාණයට දැන් අපි ප්‍රජාවක් වශයෙන් අර හිටපු තැනින් සෑහෙන විශාල වශයෙන් ග්‍රෝ වෙමින් තියෙන අවස්ථාවක්. ඉතින් ඒක ඇතුලේ අපේ විසිබිලිටි එක සහ අපේ ඒ අයිකන් එක කොහොමද තියන්නේ කියන එක තමයි මේ උනේ. මම හිතන්නේ අර අපි කරපු දේවල් දිගින් දිගට කියාගෙන යන්නට අවශ්‍ය නැහැ අර කියන එක. නමුත් මම හිතන්නේ ප්‍රජාවට අපි යම් කිසි දෙයක් ලබා දෙන්නට උත්සාහ කරා කණ්ඩායමක් වශයෙන් හැමෝම අපි එකතු වෙලා. ඉතින් කණ්ඩායමේ සියලුම දෙනාට ප්‍රජාවේ සියලු සමාජිකයන්ට සහ ප්‍රජාවේ අනිකුත් අපේ ප්‍රජා සංවිධාන සහෝදර ප්‍රජා සංවිධාන සියල්ලටමත් හිමායා ස්තුතියක් පුද කරන්නට ඕනේ. ඒ වගේම තමයි මම විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ දැන් කලින් හිටපු සියලු කැඳවුම් කරුවන් ඒ සියලු දෙනාම. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මට කලින් හිටපු අපේ බොහොම හිතවත් මිත්‍ර කසුන් කරුණාරත්න දැන් ඔහු ඒ තමන්ගේ පෞද්ගලික ජීවිතේ වෙනත් දිශාවක් කරා මේ සියලුම දෙනාට ප්‍රජාවේ සියලු සමාජිකයන්ට සහ ප්‍රජාවේ අනිකුත් අපේ ප්‍රජා සංවිධාන සහෝදර ප්‍රජා සංවිධාන සියල්ලටමත් හිමායා ස්තුතියක් පුද කරන්නට ඕනේ. ඒ වගේම තමයි මම විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ දැන් කලින් හිටපු සියලු කැඳවුම් කරුවන් ඒ සියලු දෙනාම. ඒ වගේම

0: සියලු කැන්වීන් ඇස්ලා. තොඩේ හැමෝම ගෙනාපුේ පාර චුට්ටක් තව පලල් කිරීමක් අපිකර මැත ඉදිරියට එන කණ්ඩායම්වලටත් එතනින් හාට ගිහිල්ලා තව වැඩි දියුණු කරලා ඉදිරි තැනකට ගෙනියන්නට අවශ්‍ය ශක්තිය සහ ඒ කැපැසිටි එක තියෙනවා කියන එක බොහොම අපිට අපි ප්‍රූව් කරලා තියෙනවා ඇත්තටම හැම කෙනෙක්ම. ඉතින් ඔබ සියලු දෙනාටමත් බුද්ධික හිමාය ඒ සියලු දෙනාට වගේම අනිකුත් සියලු දෙනාටමත් සියලුම සමාජිකයන්ටත් විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕනි හිමාය. ඒ වගේම තමයි ඉතින් අපි අර ෆෝයිබි එක හැම වෙලාවෙම මම හිතනවා ප්‍රජාව ඇතුලේ පොඩි අදහසක් තියෙනවා අපි වැඩක් කරොත් ඒක ක්වොලිටි වැඩක් කියලා. ඉතින් ඒක මම හිතන්නේ අපි අවස්ථා ගානකදී ප්‍රූව් කරන්න උත්සාහ කරා. විශේෂයෙන් සංස්කෘතිකාංග වෙන්න පුළුවන්, අපේ මීඩියා කවරේජ් වෙන්න පුළුවන්, අපි ස්ටේජ් ඩ්‍රාමාස් ගෙනෙල්ලා අපි මේ කරපු දේ වසත් සුළඟ වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයේ විවිධ වැඩසටහන් වලින් පුංචි කණ්ඩායමක් අර කූඹියෝ පුංචි කූඹිය රලක් එකතු වෙලා ලොකු වැඩක් කරන්න පුළුවන් වගේ. ඉතින් අපි එහෙම මම හිතනවා වැඩක් කරලා අපේ ප්‍රජාව වෙනුවෙන් අර අපි කියපු වොලන්ටියර් වීක් එක අපි කනෙක්ට් කරොත් මේ සියලුම දෙනා එකතු වෙලා සාමූහික වැඩක් කරා. අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ දැහැන මාසික සංග්‍රහව මම හිතන්නේ නොකඩවා මාස්පතා අවුරුදු 25ක් 30 සංගරාව අවුරුදු 20ක් 30 සංගරාවක් ගෙන යනවා කියන එක
1: ලේසි පහසු වැඩක් නෙමෙයි.
0: ඔව් 25ක් 30 ගෙන යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් විමල් ජයන්ත අමතුංග ඇතුළු ඒ පිරිසට අපි විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕනේ ගැන. ඉතින් මේක මේ ලේසි කටයුත්තක් නෙමෙයි බුද්ධික ඔබ කිව්වා වගේ මේ හැම පැත්තෙම තාක්ෂණික කාරණා මේ හැම එකක්ම. ඉතින් අර මම හැම දෙනාටම නම් වශයෙන් නොකියුවට හැම දෙනාටම ඒ විශේෂ කෘතඥ පූර්වක මොකද මට පෞද්ගලිකව මම හිතන්නේ අහපු වෙලාවක කිසිම කෙනෙක් බෑ කිව්වේ නෑ. ඉතින් ඒ වෙනුවෙන් දක්වපු ඒ සහයෝගයට ඉතාමත්ම ස්තුතියි. ඉතින් ඒක ඊළඟ දිගුවක් අපි අපේ ප්‍රජාව වෙත සමීප කරන්නට එළඹෙන ඉරිදාවේ අපි ඊළඟ වාර්ෂික සභා රැස්වීම පැවැත්වෙනවා හිමයි. ඉතින් අලුත් කණ්ඩායමක් බාර ගන්නට නියමිතයි. ඉතින් එතනදී අපි මම හිතන්නේ අපේ කණ්ඩායමේ සමාජිකයොත් එක්ක එකතු වෙලා අපේ ප්‍රජාව වෙනුවෙන් තවත් පුළුල් සේවාවක් අපේ සේවාව තව ටිකක් පුළුල් කරන්න අවස්ථාවක් කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපි මං මතක් කිරීමක් කරන්නම් නවමු මුහුණුවරකින් 4EB ශ්‍රී ලාංකීය කණ්ඩායමේ වෙබ් අඩවිය එළි දක්වනවා. විශේෂයෙන් මේ වෙබ් අඩවිය අපි අරමුණු කරේ අපේ හඬ එළියට ගෙනියනවා වගේම ප්‍රජාවේ අවශ්‍යතාවන් අපේ වෙබ් අඩවිය හරහා යම් ආකාරයකට ඉටු කරගන්නට පුංචි වේදිකාවක් තනන්නට විශේෂයෙන් ප්‍රජාවට අවශ්‍ය කරන පණිවිඩ විශේෂම ඉවෙන්ට්ස් ගැන වෙන්නට පුළුවන්, අනෙකුත් ආගමික කටයුතු වෙන්නට පුළුවන්, ප්‍රජා සංවිධාන සම්බන්ධ කටයුතු වෙන්නට පුළුවන්, මේ මැසේජස් එකට එකතු කරන්නට පුළුවන් තැනක්. ඉතින් ඒකිනුත් තව පුංචි පියවරක් ඉදිරියට තියලා ඔබේ ජංගම දුරකථනයේ මේවලමක් විදියට නැත්නම් මේ මොබයිල් ඇප් එකක් විදියට මේ අපි 4EB ගුවන් විදුලි ශ්‍රී ලාංකේය කණ්ඩායමේ මොබයිල් ඇප්ස් දෙකක් Android සහ iOS ලබන ඉරිදාවේ එළි දකිනවා. ඉතින් මේ හරහා විශේෂයෙන්ම ඔබට මේ බ්‍රිස්බන් වල සිදුවෙන තොරතුරු අපේ රේඩියෝ වැඩසටහන් ආදී සියලුම දේවල් අපි වෙනම විශේෂාංගයක් ඒ ගැන ගෙනෙමු හිමාය. මම හිතන්නේ ඒක ප්‍රසිද්ධ වුණාට පස්සේ ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඒකට එකතු වෙන්නට කියලා. අවසාන වශයෙන් මම හිතන්නේ මේ අවස්ථාවක් කරගන්නට ඕනි සියලුම දෙනාට, ඔබ දෙපළ ඇතුළු මගේ සමාජික කමිටුවේ හිටපු සියලුම දෙනාට, 5 member committee එක ඊට පස්සේ එතනින් එහාට යම් extended committee එක, එතනින් එහාට ගිහිපු සියලුම අපේ සමාජිකයෝ සහ ප්‍රජාවේ අතහිත දුන් සහයෝගය දුන් සියලුම දෙනාට මේ ප්‍රසිද්ධියේ සුතියක් පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපි අසන්නන් ඔබ නැත්තම් අපිට ගමනක් නැහැ. එතකොට අපි ඒ තනතුරු වලට පුද්ගලයේ වියාවි මං හිතන්නේ ඒක ඒ වෙලාවේ තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් රික්වයර්මන්ට් එකක් විතරයි. ඉතින් ගුවන් විදුලිය ඉදිරියට යනවා සහ ඒක අනිවාර්යෙන් ඔබේ ගුවන් විදුලිය අපි ඉතින් ඒ නිසා ඔබ දැක්වපු සහයෝගයටත් බොහොමත්ම ස්තුතියි. ඉතින් අලුත් කණ්ඩායමක් එක්ක අලුත් මුහුණුවරකින් 4EB ගුවන් විදුලිය ශ්‍රී ලාංකීය කණ්ඩායම නැවතත් අපේ සුපුරුදු වැඩසටහන් තුලින් තව තවත් පුළුල්ලු වැඩසටහන් මාලාවකින් පුළුල්ලු ප්‍රජා ප්‍රජා සේවා මාලාවකින් ඔබව හමු වෙන්නට නියමිතයි. සුති මේ අවස්ථාවට හිමය.
2: ඔව් දර්ශක, මට හිතෙන්නේ දැන් ඔබගේ කතාව හරිම සාවධානව මම අහගෙන හිටියා. ඔබගේ කමිටුවේ මට හිතෙන්නේ අපි දෙන්නා කමිටුවට 4EB කමිටුවට එකතු වුණේ එකපාරටමයි. අපේ ගමන අර සහෝදර සහෝදරිය දෙදෙනෙක් වගේ හරිම අත්වැල් බැඳගෙන තමයි අපි ආවේ. ප්‍රශ්න එහෙම ආවහමත් ඉතින් අපි දෙන්නම කතා කරගන්නවා මොකද දර්ශක කරන්නේ එහෙම කියලා. මේ ඉතින් ඒක මම පෞද්ගලිකව ඔබත් එක්ක මේ

0: එහෙම එකට වැඩ කරන්නට හම්බ වෙච්ච එකට සහ ඒකට වැඩ කරපු එක්ස්පීරියන්ස් එකට හරිම ග්‍රේට්ෆුල්. තැන්ක් යූ දාශික. ඒත් එක්කම මට හිතන්නේ කමිට සමාජිකයෙක් විදිහට සහ 4EB වොලන්ටියර් කෙනෙක් විදිහට සහ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමට ආදරය කරන කෙනෙක් විදිහට මේ 4EB නාමය 4EB ශ්‍රී ලංකා කියන නාමය අපේ කමියුනිටි එකට නැවත නැවතත් අරගෙන යන්න මේ පසුගිය වසර දෙක පුරාවට ඔබ කරපු සේවයට බොහොමත්ම ස්තුතියි දර්ශික.
1: ඔව් බොහොම ස්තුතියි හිමාය. මේ
2: ඉතින් ඒ කතාවත් එක්කම හිමාය, මේ කියන්නේ ඒ කරපු සේවය තාමත් ඉවර නැහැ. දැන් අදත් මේ වැඩසටහනින් පස්සේ තවත් වැඩක් සංවිධානය වෙමින් පවතිනවා පල්ලෙහා.
0: අනිවාර්යෙන් මම කරපු සේවය කියන එකෙන් අදහස් කරේ දාශික කැඳවුම් කරු කියන මේකෙන් විතරමයි. මට හිතෙන්නේ ඔබගේ සේවාව නම් කිසිම වෙලාවක අවසන් වෙන එකක් නෑ.
1: ඔව් හිමාය, මම හිතන්නේ මේ අපේ අසන්නන් විශේෂයෙන් Facebook Live ඔස්සේ ඉන්න අපේ බලන අය බලන ඇති හිමාය මොකද මේ සුදු සාරියක් ඇඳගෙන අද ඉන්නේ කියලා. ඉතින් තව විශේෂ කටයුත්තක් අද දවසේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මේ විශේෂයෙන්ම ඒ සම්බන්ධව අපේ ක්වීන්ස්ලන්ත මේ ක්වීන්ස්ලන්ඩ් වුමන්ස් ෆෝරම් විසින් සංවිධානය කරන වෙසක් භක්ති ගීත සඳහා භක්ති ගීත ප්‍රසංගයක් මේ මොහොතේ තව ඉදිරි පැය කීපය තුළ 4EB ගුවන්තිරියේ පරිශ්‍රය තුළ පටිගත වෙන්නට නියමිතයි. ඉතින් ඉදිරියේදී අපි Facebook කරහා ඒ විස්තර ඒ විශේෂ ප්‍රසංගය ඔබ වෙත ගෙන එන්නටත් නියමිතව තියෙනවා හිමාය. ඉතින් සමුගන්නටත් කාලය ඇවිල්ලා මං හිතන්නේ.
2: ඉතින් හිමාය මං හිතන්නේ හෝරාවක කාලයක් නික්ම ගියා දැනුනේවත් නැහැ. මං හිතන්නේ තවත් මෙවැනිම වූ සුන්දර කතා බහකින් නැවතත් ලබන ඉරිදාත් අරුණැල්ලෙන් හමුවීමෙන් බලාපොරොත්තුවෙන් අපිට සමු දෙන්නට සිදු වෙන ඔබ සැමට ඉදින් නැවතත් අපගේ කැඳවුම්කරු දර්ශිකට අපගේ ප්‍රණාමය සහ ස්තුතිය සහ ඔබගේ දායකත්වය අපි තව දුරටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම අපි අද වැඩසටහනෙන් සමුගෙන යමු.
0: ආයුබෝවන්.
1: ආයුබෝවන්.
0: සුබ දවසක්.
1: සුබ දවසක්.